තනමන සීතල අගන නිවාරි අනාදරූ ප්‍රකටේ සංසාරී කා දේවෝ ජා සෞකේශ තේරා සද් බලහාර් ජා ලක්ඛ බේරා